හොරෙතිය බෑ මීහුන් නම් මිබුණා එච්චේ. නිකං හොරෙතිය බෑ මීහුන් හඳාං කුරා නුවේ. අද අහුරෙන්ගේ හොරිහා කමේ අල්ලාහං අහුරෙන් වකීලු කුරමෙ. හමකශවරුන් අල්ලාහී අලුතකුන්ගේ කන්ත මොළ බල්ලවා ඔඩුගෙන්වා රස් කලාන්ගේ.

අදි නරකෑගා එවුරෙන් එබහී කාෆිරුන් එකකු අනෙකකා අරාරුම් වානේ හිඳු හඳම කුරාශ ෆහ එවුරෙන් කුරෙ නිකමිතින් බොඩාවගේ බොඩුන්න බුනානෙති හම කශවරුන් තිමම්මෙන් වීතිය බෑමීහුන්න තබාවගින්නේ ෆහෙමි අලිෆානුම් බයි නමවෙස් තිමම්මෙන්ගේ කිබයින්තිය බෑමීහුන්න දුරුකොත් දෙවිධාන හිජි

මීහුන් නට්ටකා රේගඩුල විරස් කලාන්ගේ. අධිතිය බෑ මීහුන් දෙරු උළුමුගේ මසක්කෙ කුරුම දවාලු අලිකොත් දෙව්වි රස් කලාන්ගේ. හම කශවරුන් අල්ලෝහී මීසකුන්ගේ මච්ච ෆවලු වන්තවෙරි රස් කලාංගිකං කශවරේ. එහෙනෙ කමකු මීසකුන් කුරෙ ගෙන මීහුන් ශුකුරෙන්නු කොරෙතේ.

දිරි දෙමි වොඩිගෙන්වා රස් කලාන්ගේ එකලාන්ගෙමනු වී ඉලාහකුණුවේ සහිතිය බෑ මීහුන් එකලාන්ගෙන් අලුකොන් හාලිස්කුරා හාල් එකලාන්ගේ දවාකුන් අලුකොන් කුරාශේ හම්දුහුරී ආලම්තගවෙරි අල්ලෝහෂේ.

මීහුම් වෙලින් හෙද්දෙවි රස්කලාන්ගේ දෙන් මනිතික්කකුන්නේ දෙන් ගඩු ලේ කොළකුන්නේ දෙන් එකලාන්ගේ තියබෑ මීහුම් ලකුදින්ගේ ගොතුග මෑමීහාගේ බඩුන් නෙරුවතේ දෙන් තියබෑ මීහුම් බොඩුවේ පුරා ෆොරිහම වුමා හමය ෆෝරුමටකයි දෙන් තියබෑ මීහුම් මුස්කුලුන්න වුමටකයි අදි ඒග කුරින් මරුවා මීහුම් තියබෑ මීහුන්ගේ තෙරෙන් වේ අදි තියබෑ මීහුම් කඩ එළිගම්වා මුද්දතක ෆෝරුමටකයි අදි තියබෑ මීහුම් විෂ්ණුමටකයි

අදි මරුගන්නවා රස්කලාන්ගේ අදි එකලාන්ගේ කමකන් නියා කුරව්වාෆිනම ෆහ එකමක වහහි කුරව්වාකං කශවරී වාශයේවෙ දෙන් එකම වෙදේ.

මිහුන් ශරීකුකොන් උළුණු තකිති කොබෑහිජි එවරෙන් බුණානැති එතකෙති තිමම්මෙන්ග කිබයිම් බීවගෙන් හිඟජ්ජි අධිකේත මීග කුරින් තිමම්මෙන් එවවෙස් එච්චකං අලුකංකෝ ගොවා නහදමුයි. අල්ලාහ් කාෆිරු මිහුන් මගුෆරද්දවනී එපදෙන්නේ.

0: නරක හැගේ දොරතකම් වන්නාශ ඊතාංගා අබද දෙමිති බෙනිවි ගොතුගේ ෆහ එයි කිබුරු වෙරින් තිබ්මා හාදහා නුබෑවෙගෙන් වාතනකේ.
1: فاصبر

මීහුන්න මංෆාතක වේ අධිතිය බෑ මීහුන්ගේ හිත්තවගාවා බේනුන්තක එතකෙතීගේ මතිීගා දතුරුකො තිය බෑ මීහුන් ෆෝරුමට්ටකයි අධි එතකෙතීගේ මතිීගයායි උළඳු තවගා තිය බෑ මීහුන් එත්තනුම් අනෙත්තනම් උෆුල්ලේ

දන්නාශ ෆහෙතිමන් රස්කලාන්ගේ එවරෙන්න්නත් තෙදමගු දෙකෙවීම ෆහ එවරෙන් තෙදුමගු ලිබුමුගේ බදලුග කනුකං එබහී මගුෆරෙදුම් එක්තියාරකුරුවේ එවරෙන් හෝදා උළුණු අමල්තෝගේ සබබුම් ඉහානඇත්තරි අසාභගේ හොනු ගොගුරි එවරෙන්ගා හිෆී.

තියබෑ මීහුම් හීකුරි හීකුරුමෙ එ හීකුරුන් තියබෑ මීහුම් හලාකු කොල්ලාෆි අදි ගෙල්ලනි වෙගෙන්වා මීහුන්ගෙ තෙරෙන් තියබෑ මීහුම් වෙජ්ජයිමුයි.

නමොස් ඒවරෙන් තිබෙනවි තනකී නරකයි. ඒවරෙන් ඔජුරු දෙක්කුමං එදේනම සහෙ ඔදුරු කබූලු කුරබ්වාන මීහුන්ගේ තෙරයකුන් ඒවරෙන් වේ.

නරකයි එතාංගා එවරෙන්න අබද දෙමිතිබෙනෙමි ගොච්ච වේ තිමන් රස්කලාන්ගේ ආයත්තක එවරෙන් දෙකොළු හදා උළුණු කම්ගේ ජජායිගේ ගොතුගයි.

0: තන් එදේ හා කම එදුවහු තියබෑ මිහුන්නට ටකාවේ අදි උපලායි අරාම්ග තෙරෙයි තියබෑ මිහුන් දන්නවා හා කම තියබෑ මිහුන්න වේ
1: නුසුලම් මින් ගෆූරිර් රහීම්
0: ගින ගිනයින් ෆාෆ ෆුස්සව රහීම් වන්ත කලෙග්ගේ මෙහමාන් ධාරීග්ගේ ගොතුවේ.

නොබෑකන්තන් හමහම වෙගෙන්නෙන්වේ. එම් මෙහෙ රිවෙති ගොතුන් තිබා නොබෑකන්ත දුරුකුරාශෙ. ෆහෙ එහාරුන් තිබායා එමීහකා දෙමෙදුග අදාවඇතෙරි කමිවා මීහ ගෑයි රහ්මැත්තෙරියකු ෆදයිම් වෙදානෙතේ.

අදි කෙත්තෙරවි මීහුන්න මෙනුයි එ මෑසිිෆ ලිබියෙන් උගනවේනේ. අදි බොඩුවගෙන්වා නසයි වරියකම් මෙනුවී එ මෑසිිෆ ලිබියෙන් උගනවේනේ.

0: صدق الله العظيم.
1: صدق الله العظيم.
0: مها حساب ميدغ فيلاول نيموني افيلاول كيكي بدد كلمغ اميدغ وكيلا. والسلام عليكم ورحمه الله وبركاته.
2: ගෙනස් දිනී බොඩිති මිහුණ කොරුවන් කියවන් දස්කු දේ ප්‍රෝග්‍රාම් මුස්සෆුන් ෆිලාවලේ. මේ ප්‍රෝග්‍රාම් ගම්මියදු කියවී සූරතුන් නිසාගේ සතේක හැත්තිය එවන ඇතුන් ෆිසිගින් ඒ සූරතුගේ සතේක හැත්තිය හවන ඇතු ගෙනියලා එයි ඒ සූරෙන් නිමෙදේ. මුදඩිසකී අල්කාරී අලි වහීද අබ්දුරහ්මාන්, දරිවරුන්නකී අයිෂත් ෆසීනා මුහම්මද්, හලීමත් ජහුදා ආදම්, අයිෂත් රිස්මා අදී හස්නා අහමද. ප්‍රෝග්‍රාම ඔෆෙදී

එමෙ කුරිමන් තීගා බෑති බී හඟුරාම ඉරිනේනු නේ එමිහුගේ පාතුගා අංහෙනු නේ ඒගේ පාතුන් ජවල්තකයි මුදාතකේ කන්තබේ නිවුනි ඉදරයිද බුනි ගොතරේ මිතකෙති වී ඉස්ලාමන දේංගෙන එච්චෙත්තකි කමුගේ සලාමයි සලාලි වී ඉතු රසුල්ලා ඉක්මාන දන්නේ හබාසින් වංහා මිහුනායි සගි වංහා මිහුනායි දෙබෑ මිහුන් එක ඉක්මානායි හඟුරාමේ තෙයර් වාවා කීවඩා ගතුමුන් එමිහුන් හඟුරාමේ මක්කායන් අමුගේ කුරීගා එමිහුනායි හඟුරාමේ නොකමඩාගින් පිය එක ඉක්මාන ගරිවුගා බාරහාස් මිහුන් නොකතේ මේතිරෙන් දෙහස් මිහුනකී මක්කායින් එක ඉක්මාන ගරිවුගා නොකේ මිහුනේ මෙබෑ මිහුන් නොකති සවාරුගින් නයි හිඟාපාදා මිහුන් නයි අංගෙනුගේ බෑකෝ සිවර් කොපා නොකතේ ආදි ඒ නොකේ මිහුන්ගේ තිරේගා කාපරුන්ගේ අඩ්ඩිය මිහුන් වේ මිකාපරුන්ගේ තිරේගා සොෆාන් බුන් උමයිතයි සුහෛද් බුන් අම්රායි මිහුද බඩුන්ගේ මිහුන් වේ මෙබෑ මිහුන් නොකති තිමාමින්ගේ වදනටයි වෙලින්න නසුරු දින්මට එමිහුන් අමිලියන් නොකතිය ඉසුරක ඉක්මාන එමිහුන් නොකතුමේ මනායෙන් නොකරබතේ දෙම්වැ දෙස්කර ඇස් බද්දලි වී හිඳුගා සලාමයි සලවැල්ලි වී ඉතුරක ඒකපාන හඟුරාමෑ ගෙස්සප්තන් ආරස්ථා කුරබා එකෙක් වෙරින්න දිදස දෙබ හද ඇ මහාජිරිය බේකදම්ගේ දීද දෙබ අලිගමානසේ අන්සෝරිය බේකදම් කුර හසුර ජුවන්හාගේ දීද දෙබී හබ්බාබුන් මොන්සිරසේ අවසුවන්හාගේ දිද උසේදමුණ හොදයරසේ මිනුම්ෙස් කොම කබීලායගේ දිදේ එක බීලායගේ මෑ මීහක දෙබ ඇහිය දෙන් ඉතුරක ඒකපාන හඟුරාමෑගේ දහනාකොල් පුරහමෙන් අලු බෑගේ නොකමඩෑගෙන් පිය මිදුවහු ඉස්ලාමන් තිබී මිබෑමිහුගේ මිස්ගෙන කමයි හතියාර්තවගේ පුරියම කවුන් හිසාබක බොඩාවස් වෙෆය මිකමගේ සුම්පාගන් ඇස් යහුණී වරන් අවහරේ ෆය ඉස්ලාමුන්ගේ සප්තව එතරයෙන් කුරියන් හුරි සප්ත දුස්මිනුනායි හමල දිනමක් කුරියලා ගොස් එතාංගා එවා වාදීගේ හනිතනායි හමවීතනා මිතාග වතීගා ෆිලාතිවි කමීනගේ මිහුන් කුල්ලියක නොකුවේ දුනුකා ගැක් ගතුම් බෑමිහුන ජෙහුණී අස්තන් අම්රා ෆාත දුවාරේ මිබෑමිහුන් ගොස් මියයි ජෙහිගෙන් ෆාතුන් ගන්න සප්තකයි හමවමුන් මිබෑමිහුන් සයරාම්බිගෙන් ෆාතන් එමරි දුබෑගෙන් ෆුවේ මිදිය දියමුගා ඉතුරු රසුද ඉක්මාන් හුන්නේ හිසාබ පහනලා දුවෙපුවේ ඉතුරුක ඉක්මාන් ගරිහුගා සාබිතුවේ තිබ්බෙවි දාදි මතු මිස්කුලකේ එයි මහාජිරිය බේකදුනයි අන්සෝරිය බේකදුන් කුර ජමාතිගේ බේකදුනේ මේතිරේගා අබු බකුර උමර් අලි අබ්බාස් මිනාග දැකදුන් ෆදුල් අබු සුෆියාන් බුන් හාස් බුන් අබ්දුල් මුත්තලිබ් මිනාග එබ්බා රබියත් අබු ලහබ්ගේ මාතිබ් මිෆද මිෆද ෆහු ජවානුන් වේ සුදාමයි සුරජිබ් ඉතුරු රසුද ඉක්මාන්ගේ හරු අඩුපුළුන් ඉලෙය අයුහන්නාස් ඉලෙය අයුහන්නාස් විසදයන් හලේපුර දෙපතේ හැම එකක් එයඩුපුළු අහත නොහතේ මිතන් ලික්වා මක්කායින් දාදි දෙමියක මතුමතින් ඉස්ලාමය දෑගෙන් නොකුයි මීහුනායි අධි කාපරක මතීග අතිවේ නොකුයි මීහුනායි මෙබෑ මිහුන් කුර එබෑ මිහුන් වරන් උපාකුරතේ අන බැකවරන් හිතාම කුරතේ සොෆාන් බුන් උමයිතන් ඉවේ හිසාබුගා එකක් මුනෙෆියේ මොහම්මද් ගුෆානුගේ සෙවරු මියද බාතිල් වේ ජිතාය සොෆාන් වර ඩොලියලාෆා හලේ දෑගත්තේ කජේ අඟ මෑරස් කෙනාගේ හලයා කුර බානසේ හනු හුරවේතෝ බලාරවේ මිමීහකු ගොයාලියේ කලේවිස් ඉස්ලාම් වී දෝයේ සොෆාන් ගොයාලියේ අහුරින් දුවහක් ඉස්ලාම් නොයස් ගුරැශුන්හායක බොඩක් වෙරිකන් කුරාන් හුට්ටා පෙන්නානේකන් මි හවාසින් වංහායගේ බලකපුරේ හිත ෆසිහේ අබු ජහුල්ගේ ඉක්‍රමත් ගුෆානා දිමාය මිහක මුනෙෆියේ උපා කුරාරේ මොහම්මද් ගුෆානු බජිවියේ එක ගුෆානු විදාල්වියේ ඒ නොජපා මිහායේ මොහම්මද් ගුෆානන් ඔතී කොංකවින් හෙයේ බලක අමුරු වෙරිකන් ඔතී මෑරස් කියලා කිබේහෙ අඟුරාමෑක බෑදානුන් ෆිලාන් දුබෑගේ මිහුන් ඒ දූම්ගා මක්කාය හම යබස් දූනේ මි හුරියාකම වීරුවස් ඉතුරු රසුල්ලා ඉක්මාන් හම එහුන්නේ හිසාබුගා සාබිත් වඩාගෙන් හුන්නේ වියේ ඉහු මුනි ප්‍රදායෙන් ඉතුරුක ඉක්මාන් ගරිහුගා වෙස් මිස් කොලේ සාබිත් වේ තිබුවේ මිති බයකී මහාජිරිය බේකදුනායි අන්සෝරිය බේකදුන් කුර මෑ බේකදුනේ දෙන් ඉතුරු රසුල්ලා ඉක්මාන් අබ්බාස් ගිෆාන් හදීස් කුර වියේ අන්සෝරිය බේකදුන්ගේ නමුන් හලේ පුරු ලබාරේ අබ්බාස් ගිෆානි නොහනු අඩුපුළු ගද බේකලිකේ දෙංගික ඉක්මාන් ඒ අන්සෝරිය බේකලුන් නේවේ ඒ බෑ අතුරු රිද්වානු අහුල් වෙරින්නේවේ ගොවා දෙපාන් පිට්ටේ මුන් එතන් මිතනුන් ලබ්බෑකේ අඩු අන්නම් පරෑපිය මි බේකලුන් ඒරුවෙස් මසකේ කුර බනී ඉතුරු රසුදෝ ඉක්මානු අරියන් එබමට නවදීගෙන් උළු බනී ෆිලාන්දුවා බදුවීන්ත ගිනකම මි මිහුන්ගේ ඔයවරු ගජිගෙන දෙම් මි බේකලුන් අරුබ්බෑගෙන් තිබ්බේ සවාරීතකුන් ෆුම්මා ලබ්බෑගෙන් එගෙන් මිගොතුන් මසකේ කුරබා ඉතුරු රසුදෝ ඉක්මානු අරියන් එබ්බාන් ෆරා මිතංගා ඉන්තිසාමගෙන් මි බේකලුන් එකී එපාරා එක අපරුන් තකයි තෙදවේ හමදේ දෙබමුන් කුඩ ඉරුකලපෙස් නොනිස් එමිහුම් බජවගෙන් එමරිෆා දුබෑගෙන් පුුව මෑරස් කලාගේ නසුරු බාවාද බෑපිය ඉස්ලාමුන් එක අපරුන්ගේ පහතුන් ගතුලි කුරමුන් හයියර් කුරමුන් දුබෑගෙන් පියවේ කාපරුන් නිර්ෆා ඉංහා මුදලායි එවරන්ගේ අමීන් දරීනායි ෆේජික තකයි හඟුරාමයගේ හතියාත ඉස්ලාමුගේ ගනීමායක බිජ්ජේ කාල්බුන වලීදුගේ ගෑකුල වරක් ගින එතිපාර වර වර බොඩුක ජහම් මිෆා වේ මිහඟුරාමෑගා නසුරු ලිබිවඩාගේ ගොතුගේ අජාබ් දෙක්වා මක්කායින් නොකමැති විකාපරුන් කුර ගින මිහුන් ඉස්ලාමෙජ්ජේ මිහඟුරාමෑගා මිෆෙනු කන්තකී හඟුරාමෑගේ කන්තකු එතෙරෙන් වර බොඩු ෆිලාවලකේ මෙහෙනී මිෆාර් මි ඉස්ලාම්ගේ ලස්කරු එතෙරේ

0: ඉත්තකම වානම මුලින් ගෙල්ලු දී පිකෙන් දාන එහෙම්මීම ඒ දඩිවල තකක රුලි අන්නම් එහෙම්ෙන් අලුල් කුරින් වැස මෙෂාරක් පොල්ලි ආය මුහම්මද් රසූලුල්ලාහ් වල්ලදීන මාහු අෂිද්දාව අලල් කුෆාර් රුහමා උබයිනහ ගති හම මේ දෙසිෆ බරාබර දෙගත දෙකොළ නැස්ස කොම්බේක දෙතරගත රුලි අන්නම් වි රුලි අන්නම් වි හතු ෆෝ මච්ච මම හතු ෆුංග මච්ච අහර්ම රුලි නාන්නඤ කුරින් මිදෙන්න වි ශරියතුග මක්සදත ගෙලිගෙන් දාන එම ජම ජෙහ එදඩවල ගරුලි යන්න එකම ඉස්ලාම් දීන් ඒක නිංගඩතකෙන් නැතියනොම් එරුලි යන්න ජෙහ අනෙක් කවස් මෙන්නනි හම රුලි කොන්ට්‍රෝල් කීනකුන්තෝ ශරොයිගතුන් කනාලා ෆයබහුරි මින්තක ඒක එම ෆෘත මින්ගඩක අනියා වෙරනොච් එම බොඩු අදාව ඇත්තරි බස් අනියා වෙරනොච් අල්ලාහ් මනාකුරවා කම නූනේ ඒ කීයේ මේ මේ අල්ලාහ් මනාකුරවා කම කේ ඒ මිහුන අනියා වෙරමු අදුවුන් නැහ ග්‍රාම කුරිකම් ගාවියස් මිහුන් මේ තෙබමන ග්‍රාම කොෆි හංග්‍රාම කුරාහේ එතමක වලතාත එමෙන මේ අනියා වෙරනු වච්ච හමයි ගොතම් වලජිරුමන්නකම් ශනාන කෝමින් අලාල්ලා තාති අදුල් වෙරි වච්ච අනියා වෙරනු වච්ච අදුල් වෙරි වච්ච එහෙම මී අසුග ගෙන්ගුල ජෙහ මී ගඩක අදුල් වෙරි කන් ගොන්නමාන අනියා වෙරි වෙගෙන නුවාන හග්ග ක කරාගෙන ගෙන නුවාන මිගොතු ගමත් ඒක අන්න රුලියේ එරුඩි ඇස්ගෙන් හර්මෙන්ග නෆසුතක බාර ලිබේනි නෆසු දිිෆාකෝ මට්ටකා කුරාකත්ත. අගිගතු හංගුරාම විස්මි කුරවැනි ඒ බාරු හර්මණ තිබිගෙන් දාතිී. ඒයි මින්ගඩකිියස්තු.
1: දෙ අගුම නිම්මාදමක කුරින් මේ අරුම වරබ්බඩ ෆාකරව ශේක්මෙන් හම මේ අරුමන්න රුලි ඇසකම ගවානම කොට්‍රෝල් කුරාණ මෙහෙන්නේ. දෙ බයි ාර රුලි අන්න රැස්සහුන්න මීහාය අයනක ම නෆස කොට්‍රෝල් නුරවේ හදත්තන් බාද. හනත හදන්න තිහදතෙන් අබාද එහෙම මේහුන්න කියනත්තව එපද පරාතක එහිතර වෙදේන සෑක ගොල කොට්‍රෝකරු මට්ටක දීනු ගක් කියනත ශද බාපවන්
2: හද එන වශාගෙන් තිබේ මේහුන්ගේ මම බප්පකම වියස් එකවරින්කුම වියස් රහමතරින්කම වියස් පෘතම ඒනක හාලතු කොමිස්වරක දෙනගන්නම් අනගේ තවුල් වෙන වර් ගෙන පහර එහෙන් රුලියාසුන්න මීහකු රුලියයි කීක්කමස් නේගි ඒනෑ දිමාල බුණේ බාකාදි රුලි ගද වෙදානගේ තනක පුරි වරවර එක්ගියර මචන් ගාදන එහෙම වීම ෆුර්තම් කමක ඒනාය වාහක දක්ක ඒනාය මාමලත් කරම් බලාර ඒ මීහකු දෙනගතුන නඟල ඩයග්නෝස් කොල්ලුන නඟල කොංකා කමකතු මීන ගාත රුලි ඇස්ක මුලින් වෙදාන හම තාකුන් තාවන ජේ කමක සිංගේත අදි හම ඒන ගාත රුලි යන ජේ කමක කමක වියසදාන එහෙම වීම ඒනාය වර ගායි රහමත්තිරි ඒනායන් හේවදී මීහෙගොතු ඒන අදාව ඇතිරිය ගොතු ඒන ගුවන් කෝටදදාං ලේ මිහෙක් ගොතුග ඒන බිරුදක්කා මිහෙක් ගොතුග ඒ ඉස්ලාහ කරන්දා මෙහෙගේ ජේ ඒනක බහින්න හානය ගේතු. එහෙමීම මේ අරබි විවාාරාති වන්න අල් ඉන්සාන් අබ්දුල් යහසාන්. එස්සාන් තෙරිකමග අලෙකි ඉන්සාන එක් මානයකි හෙවකු කන්ත කරින මියක දෙක ලෝබිස්වාන් රුහේන එහෙමීම ඒ ගයක් කොල්ලාහ ගයක්කමය කීක විසාලක සඩාන් කොල්ලාහ මේයන ගයික්කම් බියුණු කුරුම් වරම් මුහෙමකමෙන් ඒතු එහෙමීම ඒගොතන් ඒනෑ මේ කොම්මිස්වරක මෑතිරිවීම දෙන් ඒනාය දීනු හුරි කන්තත්ත මසාලක දෙම අවුන්මගේ වාහකය වාදතු රුලි කොන්ට්‍රෝල් කුරම කියාවරක සවාබා ධර්මය හුරි කමෙක්ක මිකංකමග වාහක දක්හෑ දෙන්ගේ හම එයාය කීග ඒන එවලනී ඒන අදුවාගේ කිබෑන් බදල් ඉස්මෝගතුන් දීන් හුද්දුකරා මින්වරගේ කමෙක් කුරුවේ මෙතික මසාලක කෝටත් දාහි වජයකම පෑසයන්නේ නූනේ වකීලක බේනුව එකමට්ටක ඇස්ගොතෙන්නේ එහෙම ඒනාය එකන් දීන් හුද්දකරා ගානෝනී එමුග තෙරේ කුරවේන ගොත්ත කියල් දින ස්වාරි රුලි මාතිරවදාන ඒ රුලි අන්න වගුත එන බේනවා එකන් වගුතුන් නිමේ එහෙන්නමස් එහෙන්න කන්තතකෙන් නුවෙන් නිම්ම නුවෙන් නිමේ නැගත එහෙම වීම අවුන් හිතුන් ඒනාය අර බොඩ ගායකම ඔර්තුන් හම එහෙම ඒනෑ වාහක දක්කා මිහැකි ඒන ගබ්වූ කුරා ඒන එමියකින් අතරාම් කුරා එමිහික වස්තිමන්නා අහන් ජිහනකම ගබූ කුරා මිහකමගේ හෙදුමකී වර මෙම කොමිකොම මෙහෙම සලක නොස් තන්න මෙහකස් ඒන අවාදක රශීම් වර බොඩ නොරුහන් තෙරිකම් ඉතුරු ඉතුර ගෝත කල්ලිති කවී තිමන්න අවාහදකන්න ගේත එමී එරුලි යාසුන්න මීහකු මෑතිර කුරමට්ටක ඒන හමයකමටක මස්සෙක් කුරාරුන් හිතුම් බලාලෙන් ජහකන් තක ඩොක්් සස් කොසරක
0: ද මීක ඇද තලුවන්න බර ගෙන පහරක් කාරික තිබේ මිහුන් වෙස මියක රුඩියීම දෙ ඒන ස්ලාහ කුරුමට්ටකා හම වර ගින පහර මෑතිරි වාශය රුලිගද නුකුරාශය මික ච්ච තිබුණන ඒ බදල්ලුග අස්ලුග රුලි අසහුන්න මිහායන් හරම හසස් කොද්දෙන් ජහේන ඒනයන් එකකරවුණු හසාසකි හගී ගතුගවෙස් අන්නානේ හසාසෙක්කක් එම එම ෘතම ජහන බෑවරවාන් අහරමෙන් ඒක එහම බෑවිරුම ගොතුම සාලක හම බුණම් තිමනය වේන්ගේ ඒති ති දිමාවගෙන් තිවලේ කන්තති හගිකතුගව සම වර රුඩි ආදවය වරුග කමකේ. එකමක හිංගා බලාශේ මිකමුග දෙංහරමන්න කුරවේනි කොංකමෙත්තෝ බලාද එහම ඒරුම් අනිකායෙන් හසාස්වාන මීනය සහරෙන්ගේ යසාස්ථකශෝර්ත හුරිකමෙක්කම ගබූලු කොෆිකම් බලාගෙන් ෆිකම් හම යායකුග දෙං මසක කුරංජහයනී ඒනග ෆිකුරු එහෙන් දිමාලකං බදලු කුර ඒනග ඒනය තුහමතු තක්කුරු මෙන්නෝ තී අමි තිමන්නයා ගොල් ගුලකමින නොන චීතයක ති පරාතුන් කුරිකමිකේ නොනි තිමන්නයා තිකමක් මසුල්වා කන්නු ජහන ති පරාතුන් අමිල්ලයක් කුරිකමිකේ කැ තුහමතු තක් කුරුමුග බදලුග ඒනග ෆිකුරුම් බදල කොල්ලන් ගෙන්දානී හල්ලු තකෙන් හෝදුමට්ටකා බහුසෙක් කුරුම වාහකි ඒ බහල්ලුතන් හෝදුමට්ටකා මසක කුරුම වාහක දෙක්කුම් බදල කොල්ල විදාන හමයායකුග අරුන්ම කුරින් දක්කෑෆින් රුලි ෑමයි කල මී හෝමෝනු තැන් තුරුවග මිදාතිී එම මෑතිරි කොල් දුවම ටකා අස්ලුග මුහුලතෙත් දිනුම් ඒ වර මුහිම්මකම අරුන් එගේ නද මී නබිය සලල්ලා අලසලමගේ එං යුරුෂාද ඔන්නාන හනුහුන්න රුලි අතුවිද්ධකම වානම ෆලියස්කුතු හනුහුරුමකීවෙස් හම එක්කල ගොතන් ලේ හෝනු වි හෝනුවුන් මෑතිරි කොල්ලු මටකා කුරවේන කමින්ගේ දෙන් අනෙක්කමකී අස්ලුග ශක්ෂී කමෙක් ගොතන් එකන්න හදා. හරිහා එෙන් වෙස් මිකමග පෑවරිවානකමගේ හසාසින් එන ලිවිගෙන්දිය ගමසාලක මසක්කතු තෙරේග සුරුල හන්න කාලකමදීම ගරදැති හරිහාමෙන් වෙස් බෑවිරුවෙන් එක හල්ලු කරාණි කියීනකුන්ත බලන් ඒරං හසස් කරවේෙන අතිමන්න මිකාල්කම දිමාවියස එෙන් වගෙන් වෙස් මිකමග එබ මේ එහි තෙරිකං එබ ෆෝරු කොත්දී. එහම ඒ මේ කෑරිගති බේමිහු වරබඩ විස්්නන් ජහේන ඒන කුරවේනේ හුසාසෙක්කං. රුලියන්න මීහාය කුරවැනි උසාසෙක්ක අලුනුම සමාලුවන් මිජහනී මෑගඩු මදු කන්තත්තහකන් විවාහකි මි රුලි කොට්‍රෝල් කුරඇරග මිෘතන්කමකී රුලි අන්න ජෙහේකමෙක්ග රුලි අවමකි මස්සල එන්නුම් එකමක ඒගවෙස් ඉෆාට්ටෙන් ජෙහේ මින්ගට ඉන්න දෙවනකමකී රුලියන්න නුජහේකමෙක්ග රුලියාස්කෙන් නවාන එක එම ඒතිස් කොට්‍රෝල් කරන් ජෙහේ එකමකු මේ දිරුලුම් ගහයාතු ගෙතරේග ඒ කොට්‍රෝල් කුර දස්කොෆ නෙම්මීහාය නිසාස් අන්නාන ම අලුගොන් මෙන්නේ දෙං කෑරික තිබේ මිහුන්නේ මඩුමඩුන් එනයා බෑවිරි වෙගෙන් හල්ලෙන් හෝදුමට්ටකා මසක කුරාණී මඩුමඩුම් මඩුමඩුම් මඩුමඩු මීත කොට්‍රෝල් වාන ඒ මීගේ මිකමන් ඔයින් එම මුහිම්ම හල්ලකි ශේක විදාල් විපදයින් කෙත්තෙරික අලුන් මේ රෝදයින් මිසාලක කෙත්තෙරිකම් මි දස්කුරණ රෝදයින් කෙත්තෙරිකම් දස්කුරා ඉරුග හම ශේක විදාල විගොත බාර මතිගමියන්න රුලි ෘතමදු රුලි අතුවේදාන එකමකු රෝදේශයේ තිමන්න මිහිරි තිමන්න මීහුන්නකා ඉසවාබෙන් නොකුරානමේ කියයාාෆා ඒන හුට්ටා දෑෆිකමක්වා නම ඒ දුවහු කොම වෙස් මෙම්වරෙන් හාසිලුවන් අනික්ක දෙවන දුවහුව සම රුඩියයම එන හිපාට්ටා දෑෆිකමක්වානම ඒ කොට්‍රෝල් කුරවේ. මිගොතන් මඩුමඩුම් මඩුමඩුම් මඩුමඩුම් ගොස් එන කීවෙස් රුලියන්න හිදුක කොට්‍රෝල් කුරවේ මිහක ගොතුක වෙගෙන්දාන හම ඒ තම්රීනු දෙවෙන් දෙහේනෙ හම අලුවන් මෙෙන් කෑරිගතිබේ මිහුු පත්.
1: ಅದರಬ್ಬಡ ಶುಕ್ರಾಯಂಗ ತಳಗೊಂಡ ಹಿಂಗೆ ಮಿದಿಯೈ ರುಳಿ ಅಸ್ ಅಣ್ಣ ಹಿಂದುಗ ಅವನ ಮೇಗ ಅಮಲ್ ನಕ್ಸುತ ಕಂಟ್ರೋಲ್ ಕೂರಾಣ ಗೊತ್ತಾ ಅದೇ ಅಳಗೊಂಡ ಮೆನ್ನ ಮೀಹಕ್ಕೆ ರುಳಿಯ ಸೋರಿಕಮಗ ಫೆಣಿಜ್ಯ ಕಮಗ ವಾಣಮ ಏನ ಇಟ್ಟಕ ಏ ಎಹಸಾಸ್ ಮಾಡ್ಕೊದ್ದಿ ಏಕಂ ಫಿಣಿಕೊದ್ದಿನ ಮಟ್ಟಕ ಅಳಗೊಂಡ ಮೆಂಗ್ ಕಂತಕುರಂ ವೇಗ ದೀನುಗೆ ಶ್ವಾತ ಹೋಗತೇನೆ ದೆಬೆ ಫುಣ್ಣವ ಸೊರಬ್ಬಡ ಶುಕ್ರಿಯಾ ಡಾಕ್ಟರ್ ಅರ್ಸದುಲ್ಲಾ ಅಲಿ ಅದಿ ಅಶೇಖ್ ಅಹಮದ್ ಫಹಮದ್ ಇದೆ ಅದಳಗೊಂಡ ಉಮೇದು ಕುರಾಣಿ ಮಿ ಹಫ್ತಾಗಿ ಸ್ಥಾಪಿಸಿರೋ ಪ್ರೋಗ್ರಾಮ್ಗ ವಸ್ತು ಬೇಫುಣ್ಣ ಅಘೋರಿ ಮೌಲು ಮಾತಕ್ಕೆ ಗಿನಸ್ತೆ ವಿಜ್ಜಕಮ ಅದೆ ರುಳಿ ಇನ್ಸಾನಾಗೆ ಫಿತುರಿ ಸಿಫೆ ಮಿ ಸಿಫೆಯ ಬೆಹೆಗೊತ್ತ ದೀನುಗ ದೆಕೆಗೆ ಅತಿ ದೀನುಗ ಅಗುಮನ ದೆಬಫಾ ರಿಷಾತ ತಿಬೇಫೋರ್ನ ಹಿಸಾ ಕೊಲ್ಲವಣಕಮ ಉಮೇದು ಕುರಂ ಅಗುಮ ಉಮ್ಮೀದಕ್ಕೆ ಇನ್ಶಾ ಅಲ್ಲಾಹ್ ಮೇನ ಹಫ್ತಾವೆ ಇಸ್ಲಾಮ್ ಜಿರಲಮ್ಗೆ ಎಹಂ ಪ್ರೋಗ್ರಾಮ್ಗೆ ತಿಬೇಫೋರ್ನ ಫಾದಾ ಹೊರಿ ತಫಾತು ಎಹಂ ಮಬೂ ಎಕಾಗೆ ಬದಲ್ ಕುರಂ هذا سبحانك اللهم وبحمدك اشهد ان لا اله الا انت استغفرك واتوب اليك وصلى الله وسلم على نبينا محمد وعلى اله وصحبه وسلم والسلام عليكم ورحمه الله وبركاته.

0: දීනී හේලුම් තෙරිකන් ඉතුරු කොද්දනී නුවදිහමි ගහට්ස් දීනුගේ අඩු
1: අවුදු බිල්ලාහි මිනශ්ශීය.

හැකිවන් එකලාංගය ශරීක කුණුවේ අදි මුහම්මදු ගුෆානි එකලාංගේ අලාකමෂා රසූලාකමං අල හැකිවන් මෑන් අල්ලාහ එකලේ ගුෆානෂා එකලේ ගුෆානුගේ ආලු අස්හාබු නෂා යාමතා හැමයන් එබේක දුන්නන් හියෝගතුගා තබාවිහා බේක සලවාතා සලාමා බරකයි ලබ්වා දේ ආමීන් ඒ ෆහදනේ මුස්ලිම් අහුන් තියබෑමිහුම් මෑන් අල්ලාහ තක්වා වෙරිවේ මෑන් අල්ලාහ වහීකු රබ්වා ෆවා ආයතකි මානාගවේ ඒ මිස්සකුන්නේ තියබෑමිහුගේ වෙරි රස් කලාන්ගේ තියබෑමිහුම් තක්වා වෙරි වාශේ අදි එදු හෙග බෆයකත් දරියගෙ මතින් බෆයකත් දරියගෙ මතින් කමේ ෆුද්දෙන් නොදවේනේ අදි දරියකක් වෙස් බෆයක කමෙ ෆුද්දෙන් නොදවේනේ දුවහක තියවෑ මිහුම් බිරුවති වාශේ හමකෂෝරුන් අල්ලාහගේ වාදු ෆුලකී හග්ගු තෙදෙ ෆහෙ දුනියේගෙ දිරිවුලුන් තියබෑ මිහුම් හෙල්ලුන් තෙරි කුරියනු දේ හොෂිකමේ අදි මකරුවෙරි ශෛතානා තියබෑමිහුන් අල්ලාහා මෙදු හෙල්ලුන් තෙරි කුරියනු දේශේ මුස්ලිම් අහුන්නේ කුඩකුදින්නකී අහරමෙන්ගේ ලොලුගෙ ෆිනිකන් එකුදින්ගෙ හිනිතුන් වුන්තකකි ඉන්සානී හිත්තකන් උපාවෙරිකන් ගෙනස් දේ අදි මූනුතකන් උජාලාකන් ගෙනස් දේ හිනිතුන් වුන්තකෙ හම එහෙම කුඩකුදින්නකී මෑන් අල්ලාහ එකුදින්ගෙ මෑන් ෆෑන්නා හවාල් කුරව්වා ෆාවා අගුහුරි අමානාතෙ හුරිහා හාලෙග්ග අදි හුරිහා වගුතෙග්ගෑමෙ මි මතිවරි අමානයි මි මතිවරි අමානාත රක්කාතිරිවුන් මෑන් ෆෑන්නා මුලි මුජ්තමාගෙ මච්චව වාජිබගෙන් වේ මුස්ලිම් අහුන්නේ වේතුවගෙන් මිදා හෆ්තාගෙ තිරේග අහරමෙන්න ලිබුණු ඛබරුතකකී හිතාමයින් ෆුරිගෙන් වා හිද්දති ඛබරුතකෙ රක්කාතිරි ඇක්සිඩෙන්ට් එක බොඩති අනියාතක ලිබුණු මාසූම් කුජක ෆරුවා කුරමුන් දනිකෝ නියාවි ඛබර ඉමාරාතෙගෙ මතින් තුත්තු කුජ්ජකු වෙටි නියාවි ඛබර එකුදින් ගායිලාතක මෑන් අල්ලාහ කෙත්තෙරිකම් මින්වරකො දෙවුන් එදි දන්නවා එකුදින්ගේ ආයිලාතක කෙත්තෙරිකම් මින්වර කොත් දෙවුන් එදි රහ්මානුවන්ත මෑන් අල්ලාහගේ හදරතුගා දුවා දන්නවා කොඩකුදින්නන් ඉහුමාල් නූමන් අමරු කුරවා මෑන් අල්ලාහ වහී කුරවා ෆාවේ යා අයුහල්ලදීන ආමනු කූ අන්ෆුසකුම් වාහලිකුම් නාරා මානයි ඒ ඊමාන් වෙජි මිස්සකුන් නේ තියබෑමිහුගේ අමිල්ල නෆ්ස්තකා තියබෑමිහුගේ අහළුවරින් නරකයින් සලාමෙක් කුරාශෙ කුඩකුදින්නකේ මි ආයතුගා නරකයින් සලාමෙක් කුරුමන් අමුරු විෆාවා අහළුන්ගේ තෙරෙයින් වා බයි මුස්ලිම් අහුන්නේ කුඩකුදින්ගේ හග්ගුතර රක්කාතිරි කුරුම්ගේ මුආහදාතකා කානූනුත වුජූදන් අවමුගේ මා කුරින් මෑන් අල්ලාහ එකලාංගේ ශරියාතුගා කුඩකුදින්ගේ හග්ගුතන් එම්මෙ ෆුරිහම රක්කාතිරි කොත් දෙව්වා ෆාවේ මෑන් අල්ලාහ වහී කුරව්වා ෆාවේ ولا تقتلوا اولادكم خشيه املاق نحن نرزقهم واياكم ان قتلهم كان خطا كبيرا ماني ادي فقير ودانكم ابرا ادي فقير ودانكم ابر يبامهم قدرن مراشه اكدين نشا ادي يبامهم رزق دفني تمن رسكلانگه همكشورون එදරින් මෙරුන් එයි බොඩුවගෙන් වා ෆාෆෙක්කමුගා විය එහෙන්කමුන් උම්මතුගේ කුඩකුදින් රක්කාතෙරි අමා මාහුලෙග හෙදි බොඩුමුගේ මගු තනවස්කොද්දිනුන් කොම්මෙ මුස්ලිමෙගෙ මච්ච මියායතුන් ලාසිම් කුරේ මෑන් අල්ලාහගෙ අලතකුන්නේ කුඩකුදින්න ලිබිදේන් වා හිමායතා රක්කාතෙරිකන් එම්ම ෆුරිහම ලිබේනි හරුදනා ආයිලා එගෙ තෙරෙයි අදි එෆද ආයිලා තකෙගෙ මච්ච බිනා එෆාවා මුජ්තමයකුන් එහෙන්කමුන් ආයිලා බිනා කුරුමුගා මෑන් නබියා

0: කඩින් එක අඩි 30 මිනිත් මේ දිනු කැඩු
1: මුස්හෆු ෆිලාවලේ
2: මේ බොඩිතිමිහු නකුරුවන් කියවන් දස්කොතේ ප්‍රෝග්‍රාම් මුස්සෆුන් ෆිලාවලේ මේ ප්‍රෝග්‍රාම් ක කියවානී සූරතුන් නිසාගේ සතේක හැත්තිය එවන ඇතුන් ෆිෂිගින් ඒ සූරතුගේ සතේක හැත්තිය හවන ඇතු ගෙනියලන් එයි ඒ සූරෙන් නිමෙන්ද මුදරිසකී අල්කාරී අලි වහීද අබ්දුරහමාන් දරිවරුනකී අයිෂත් ෆසීනා මුහම්මද් හලීමත් ජහුදා ආදම් අයිෂත් රිස්මා අදී හස්නා

0: صدق الله العظيم.
1: صدق الله العظيم.
0: مها حساب ميدوك فيلاولا نموني فيلاولا كيكيغا بدو كلمك أميدوك وكيولا. والسلام عليكم ورحمة الله وبركاته.
2: ගෙනස් දිනී බොඩිති මිහුණ කුරුවන් කියවන් දස්කුතේ ප්‍රෝග්‍රාම් මුස්සෆුන් ෆිලාවලේ මේ ප්‍රෝග්‍රාම් ගම්මියදු කියවි සූරතුන් නිසාගේ සතේක හැතිය එවණ ඇතු ෆිෂිගින් ඒ සූරතුගේ සතේක හැතිය හවණ ඇතු ගෙනියලා එයි ඒ සූරෙන් නිමෙදේ මුදඩිසකී අල්කාරි අලි වහීද් අබ්දුල්රහ්මාන් දරිවරුණකී අයිෂත් ෆසීනා මුහම්මද් හලීමත් ජහුදා ආදම් අයිෂත් රිස්මා අදී හස්නා අහමද් ප්‍රෝග්‍රාම් ඔෆෙදී අල්ගන් ෆාත්

දෙක්වන් ඇස් විපද ගොත හිඟාපාන තිය. ඉතුර කෙරෙක්වාන් කස්තුකරබනී එමියු නොදන තිබා වලෑගින් එතංගා බොඩු හඟුරාමේ නුකරබා එ මක්කාගේ හොරුමැත්තිරික නොකඩුබා වාහා දීගොතකුන් එමියුන් කියවන්තරි කුරව මට. මෙහෙම මිකන් හිගනිකෝ හාතිබුණු අබී බල්තාතු එපාන කොමස්කුතකු මිකරබාන් උළුබා කන්ත විශ්න වඩාගින් ගුරේසුන් හා මීමුණ මිකබරු එංගිවම සිටියේ ලියවා අංහෙන කොත දිබාපා මක්කාය ෆොනුබුම මදීනායෙන් බේර කුරබැවිය. මිකදිවාලකී බදුරු හඟුරාමයව සොඩාගේ සහබී එක මිකම් මිහින් හිගාවිකම් මෑරස් කෙදාගේ එකදාගේ රසූලයන් අංගවයගින් අදී ගිපානයි සුබෑර් ගිපානයි මිකුදාද ගිපානා ඉතින් බේකලුනන් අමුර කුරබැවියේ තියාගේ තින්කලුන් රවලොත් ඛාඛේ කී හිසාබ වඩාගින් එතනොන් තියාගේ තින්කලුනායි බද්දලුවී මුසාෆිරු අංහෙන කොතුම් ෆේනුන් සිටීයෙන් අවහගෙනවට දැන් මේ තින්කලුන් වඩාගින් මිතනොන් දිමාවි අංහෙන උගාසුගා කම්ජේ ගතුවාවා සිටී දේශේ විදාලුවීම දන්නවෑපියේ අල්ගුණු රතක සිටියේ නැතේ තිය විදාලුවනී කොන් සිටියේ ගවාකපලතෝය එවේකලුන් විදාලුවියේ කම්ජේගේ දක්කානී වීයා දක්කාටේ නොදෙක්කී වීයා කම්ජේගේ ෆේරන්ත දමෑගෙන් පාවරීමේ දෙම්මි කම්ජේගේ බොජුලී මිස්ටී නෙරේ එවේකලුන් ඇප්ලන් අරුවෑපියේ මිස්ටියාගෙන් රසූල්ලාහි ගෆානු අලිය බලාගතුම හාසි ගෆානු ගෙන්නවාපා මී කොන් සිටියෙන් හේ හදිස් කුර වීමා දෙන්නේ වියේ ඒ මෑරස් කියලාගේ රසූලයි නිකමෙ ජලාති කමෙ කුරියකි ඉස්ලාම් දීන බේරෝ මකන් නොත කාපර කමක රුහේ රුහමක නෝනේ අවුන කී මක්කාය බේරුන් අරාහුරි මිහ කීමේ එසංග අල්ගනුගේ අපි දරීම් මිස් එබවේ මිති බේ මහාජිරිය බේකලුන්ගේ එසංග තිවි අම්දරීන රක්කාති රිවානේ ගාච්චිමාගේ මිහුන් එසංග එබති ගෝවේ එම් බීමා ඒ අම්දරීන රක්කාති රුමක් ගුරේසුන්හාගේ මිහුන කොමෙ සෙවකමෙ කුරානමෙ හිතන් අරාගින් කුරේවුණු කම කීයේ කොමෙ සිලකුන් කයිගවන් තී කුරබන් උළුබා කන්තව ખબર මිහුන බෙස් නොයිවිය නොදානේ ඒ ඉවුණු ඉලකුන් එමිහුන් අල්ගුණමෙන් හෙන්ති මිහුන්ගේ ගාත්‍තිමාගේ වයිෆුන් නම් එමිහුන් කුරන් හිතන් අරානි කොංකම ඉක්කම්බස් එගේනි කියන කුන්තෝය රසුදයි වන් අදිස් කුරෙබියේ කයිගවන් තිය වාහක දෙක්කී කයිගවන් මිකන්ත කුරේවුණු ගොයිත් හම තෙදරේ එකම මිකම කී කොම්බද කමෙන් හෙයිය ඔමර ගුෆාන් විදාල් වියේ ඒ මෑරස් කියන් රසුලාය මි මුනාෆිකු කජේ බෝකණ්ඩාග තුමන් අල්ගුණ දූකර බාර රසුදයි වන් අදිස් කුරෙබියේ ඒ ඔමර ගුෆාන් එකජි ගුෆානි බදුරු හඟුරාමේ බඩාගෙන් පා හුන්නේ වේකජි කේ එකන් කජිගුෆාන් එංගොඩ නුගනේ තෝය බදුරු හඟුරාමේ බඩාගෙන් එම්මේ බේකජුනායි මෙදුගා මෑරස් කියන් රහමතුගේ බෙල්ලේවන් බල්ලවා තියබෑ මි හුනන් අෆු කුරබෑ ෆීමේ ඔති වහි කුරබාපේ දෙන් සලාමයි සුලැජි රසුදයි වන් රමදාන් මහුගේ මෙදුවේගා මිහද බොරු දස් කරාගෙන් දතුරු කුරු බෑපිය මදීනාගේ මචං ඉබ්නු උම්මේ මක්තුම් මෙරි කුරු බියේ රසූලුල්ලාහි ගෆානු ගරිහු ගාදී දස් කරුගේ අදද දිහා ආහෙ මී අංගෙනු නැයි කුදින් නැයි අලුන් නැයි කද්දාම නුලා හඟුරාම එරි ෆිරේනන් තිබි අදද සලාමයි සලාජි වි ඉතු රසූලුල්ලාහි ගෆානු දතුරු කුරු බාපා වඩාගින් අබු ආයේ කියේ මන්සිල වඩාගේ තනා මක්කායින් ඉස්ලාම් වෙගින් හිජ්‍රේ අන්න දෙමිහිකා ඉබද්දල වඩාගින් පියේ මිදෙමිනියුන් නකි අබ්දුල් මුත්තලිබ්ගේ හාරිස්ගේ අබූ සුෆියානායි ඉතුරු රසූලුල්ලාහි ගෆානුගේ අමිකබදුන් උම්මු සලමතුගේ ගෆානුගේ එබ්බනු එබ්බෆා අබ්දුල්ලාහ් ඉබ්නු අබී උමයිත ඉබ්නු මුගීරා මීනායයි දෙමිහුනේ මිදෙමිහුනි ඉතුරු රසූලුල්ලාහි ගෆානුගේ මච්චන් අදාබයත් තිරිකම් බොඩු එගෙන්වා දෙමිහුනේ මිදෙමිහුන් අයස් ඉතුරුගේ ගෆානුගේ අප්පුගේ මච්චන් ඉස්ලාම් විජ්ජවේ එදෙමිහුන් අයකමගේ මච්ච වරන් උෆාපුල් කුරබා එදෙමිහුන වරන් හේවපුල්කොන් හිටෙවිය දෙන් දතුරු කුරබාපා කුදෑදේ කී මන්සිලා හැමිය වඩාගින් ඉරු ඉස්ලාමුගේ මච්ච රෝධ හිෆුමුගේ සබපුන් උඳගූ ජිබේකන් එක වඩාගින් පිය දෙම්ෆයි ඉතුර කිරිගුපාන් රෝධපුල් වීල්ලවා එහෙ මීහුම් බෙස් රෝධ වීල්ලන් අමර කුරබෑපිය මෙහා හිසාබුන් අබ්බාස් ගිපාන් ඉස්ලාමය වඩාගින් අම්දරීන් ගොයාගේ මදීනායෙන් හිජ්‍රය වඩාගන්න නික බද්දලිය වඩාගින් පිය අබ්බාස් ගිපානුගේ අහුදු අයාදුන් මදීනාය ෆොනුවාපා එක ජිගුපාන් මක්කායෙන් ඉම්රි වඩාගතුමන් අමර කුරබෑපිය මෙහාර මක්කාගේ මීහුනන් ඉතුර රසූලුල්ලාහ් ගිපාන් වරබ් බොඩු දස් කරකාගින් මදීනායි නොකුව වඩාගින් පි ખબર දිවිජේ ඒ වඩාගන්නවනි කොංකම් ෆරාතක කමින් එමි හොන කරින් එයි ෆේන් වේ නිකවන් ටකා මක්කාගේ බඩුන් කුරේ අබූ සුෆියානායි හකීමුන හුසාමායි බුදයිල් බුන වර්කායි ඉතුරු කේ ඉගමාන ખબર හොදම නොකුවකින් උලෙමන් ඇස් මදු ජහරානන් ඇස් නොකුමේ උනි ඉතුරු කේ ඉගමාන දස් කරාගින් වඩාගින් මිතන ෆෑබෑ වඩාගින් දේගයි මිති මියුන් ඇස් මිතන දෙක්වා අබූ සුෆියාන් බුන ෆියේ අද්දි අද්දේ මී කොම්පද කමින් හෙයේ ඉවනි අරෆාත් රේග අජ්ෆාන් හෙන්නේ බුදෛල් බුනෆියේ දිහාස් කරනු අජ්ෆාන් කබරේ මදි නොවානේ ඉවනි බනු අම්රුවන් හා මීහුගේ කමින් හෙන්නේ අබූ සුෆියාන් බුනෆියේ බනු අම්රුවන් හා මීහුන කරේ තිහාවරේ නේරුවේනේ දෙම් මිති මීහු මිතාගේ කබර බෙදම සිරු සිරුන් කෑරිවී තනා ඒ ලස්කරුගේ හරසති මීහුන ෆෙනිගෙන් ති මීහුන් හයර් කුගෙන රසූද අජ්ෆාන් ගරිය ගෙනසුවේ හම ගෙනවුන් අබූ සුෆියාන් ඉස්ලාම් විජේ අනෙ දෙමීහුන් හයර් වෙපාති විජේ අනි දෝ දතුරු කුරබ්බාන් බුබුන් ඉතුරු රසූලුල්ලාහි ගෆාන් අබ්බාස් ගෆානන් අමර කුරබියේ අබූ සුෆියානන් මි ලස්කර

0: صدق الله العظيم.
1: صدق الله العظيم.
0: مها حساب ميدوك في داول نيموني في داول كيكيغا بدو كل مغو أميدوك وكيولا. والسلام عليكم ورحمة الله وبركاته.
2: ගෙනස් දිනී බොඩිති මිහුණා කුරුවන් කියවන් දස්කුතේ ප්‍රෝග්‍රෑම් මුස්සෆුන් ෆිලාවලේ මේ ප්‍රෝග්‍රෑම් ගම්මියදු කියවි සූරතුන් නිසාගේ සතේක හැතිය එවණ ඇතු ෆිෂිගින් ඒ සූරතුගේ සතේක හැතිය හවණ ඇතු ගෙනියලා එයි ඒ සූරෙන් නිමෙදේ මුදරිසකි අල්කාරි අලි වහීද් අබ්දුල් රහ්මාන් දරිවරුණකි අයිෂත් ෆසීනා මුහම්මද් හලීමත් ජහුදා ආදම් අයිෂත් රිස්මා අදී හස්නා අහමද් Program of the Argon Fatmat Vahid.

ඒ එතාගේ මේවා ඉන්නයි එවරෙන්ගේ ඇත්තකුන් මසෙක්ක කොග්ගෙන් හෝදි තකෙතින් එවරෙන් කෑ උළුමට්ටකේ ෆහෙ එවරෙන් ශුකුරු නුකුරණී හෙයේ.

එවරෙන්න්නං හෙක්කෙව්වේ එයි හම කශවරුන් බරාවගෙන්වා නවුගා තිමන්රස් කලාන්ගේ ඒවරෙන්ගේ දරිෆස්කොළු උෆුල්ලවා දෙව්විකමෙ وَخَلَقْنَالَهُمْ مِنْ مِثْلِهِ مَا يَرْكَبُونَ අදි එෆද තකෙතින් එවරෙන් අරෑගෙන් දුව්වානෙ තකෙති එවරෙන්න ටකා තිමන් රස්කලාන්ගේ හද්දවා දෙව්වීමෙ وَإِن نَشَأْ نُغْرِقُهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنْقَذُونَ අදි තිමන්රස් කලාන්ගේ ඉරාද කුරව්වා නම ඒවරෙන් ගරකු කුරව්වාෆා හුෂීමෙ ෆහේ එහිඳු ඒවරෙන්නං එහිවානෙ ෆරාතෙන් නුවේ අදි සලාමෙ කුරව්වානේ බයකුකමුගා ඒවරෙන් නුමෙවේමේ ඉල්ලා රහ්මතම් මින්නා වමතාන් ඉලා හීන් තිමන් රස්කලාන්ගේ හදුරතුන් ඈ රහ්මතෙක්ගේ ගොතුගයියායි කඩාළුවාෆාවා මුද්දතකා ජෙහෙන්දෙන් දෙව්වා දුනියේගේ වගුතී උෆලෙක්ගේ ගොතුගා මෙනුවීයේ

0: අදි එවරෙන් බුණාකමුගා විය. තිමම්මෙන් මරුවෙ වෙයියශායි කශිතකක වෙජ්ජෙහිඳු අලුන් දිරුමක ෆොනුවානේ බයකුකමුගා හම කශවරුන් තිමම්මෙන් වේ හෙයියේ. අව ආබාඋනල් අව්වලූන් අදි තිමම්මෙන්ගේ ඉස්වෙදිය කාබෆයින් වෙස් හෙයියේ. قل إن الأولين والآخرين لمجموعون إلى ميقات يوم معلوم
1: කලේගේ ෆානු විදාළු වාශෙ හම කෂවරුන් ඉස්වෙදිය මීහුන්නායි ෆහුන් අන්නානේ මීහුන්නී එංගිගෙන්වා දුවහෙක්ගේ කඩාළුවා ෆාවා වගුතක එක්කුරව්වානේ බයකුකං කශවරෙ.
0: සුම්ම ඉන්නකුම් අයියුහද්දෝල්ලූනල්මුකදදිබූන් ලආකිලූනමින් ශජරිම්මින් සක්කූම්
1: ඒ මගුෆ්‍රෙදිගෙන්වා අදි දොගුකුරා මීහුන්නේ දෙංහම කශවරුන් තියබෑ මීහුන් සක්කූමු ගහුන් කානේකං කශවරෙ.
0: ෆමාලි ඌන මින්හල් බුතූන්
1: ෆහෙ එයින් බඩුත ෆොරාලානේ මේ.
0: ෆශාරිබූන අලයිහි මිනල් හමීම්
1: ෆහෙ ඒගෙ මච්ච කෙකිකෙකි හුන්න හූුණු ෆෙන් බෝනේ මේ.
0: فشاربون شرب الهيم
1: فه فمبوا جنفاوا جملت فمبو فدان
0: هذا نزلهم يوم الدين
1: قيام الدوهم اورنگ مهمان داري اكي مي
0: نحن خلقناكم فلولا تصدقون
1: තියබෑ මීහුන් හෙද්දෙවී තිමන් රස්කලාන්ගේ ෆහෙ තියබෑ මීහුන් තෙදුනුකුරණී කී වෙහෙයේ.
0: අෆරඅයිතුම්මා තුම්නූන්
1: තියබෑ මීහුන් බේරුකුරා මඤ්ඤා මෙදු තියබෑ මීහුන් ෆහෙ විස්නා බෙලී මුහෙයේ.
0: أأنتم تخلقونه أم نحن الخالقون
1: إتكتي هدني تيبا ميهن هي نواتا هدوا فراتكي تمن رسكلانج هي.
0: نحن قدرنا بينكم الموت وما نحن بمسبوقين

ඒගෙ ගස් උෆෙද්දී තියබෑ මීහුන් හෙයේ නුවත ඒ උෆෙද්දෙවි ෆරාතකී තිමන් රස්කලාන්ගෙ හෙයේ නහ්නු ජඅල්නාහා තස්කිරතන් වමතාඅල් ලිල් මුක්වීන් හඳුම කුරුමෙ කමුගෙයයි දතුරු ෆතුරු කුරා මීහුන් නෂායි දතුරු නොකො කායිමු වෙතිබේ මීහුන්න බේනුන් හිෆේ එච්චෙක්කමුගා තිමන් රස්කලාන්ගෙ ඒ අලිෆාන් ලෙව්වීමෙ فسبح باسم ربك العظيم فه كليغ فانوغ وري ما وانت رسكلانغ اسم فلون كليغ فانو تسبيح ودال واش فلا أقسم بمواقع النجوم فه هما كشورون تريتا أصفه تنتن غندوا තිමන් රස්කලාන්ගේ හුවා වහී කුරව්වමෙ وَإِنَّهُ لَقَسَمٌ لَوْ تَعْلَمُونَ عَظِيمٌ අදි තියබෑ මීහුන් දන්නනී නම හම කෂවරුන් එයි බොඩුවෙගෙන්වා හුවයෙක්කං කෂවරෙ إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ හම කෂවරුන් ඒ මෑවෙගෙන්වා කුරආන් කං කෂවරේ ෆී කිතාබින් මක්නූන් රක්කාතරි කුරව්වා ෆාවා ෆොතෙග්ගේ ලා යමස්සුහු ඉල්ලල් මුතහරූන් තාහිරු වෙගෙන්වා මීහුම් මෙනුවී එ ෆොතුගා නුබී හේනෙතෙ تنزيل من رب العالمين اي عالم تكوغي وري رسكالانغي حضرتن باوا لفي فتكي أفبهذا الحديث أنتم مدهنون تيبا ميهن دوغوكو فروا كودا كوراني ميواها كيا مدوغا ابهي මි කුරුආනා මෙදුගා හෙයේ වතජඅලූන රිස්කකුම් අන්නකුම් තුකද්දිබූන් අදි තියබෑ මීහුන්න රිසුකු දෙව්විකමුගේ මච්ච කුරා ශුකුරකී එ රිසුකු දෙව්වි රස්කලාන්ගෙ දොගුකුරුන්කමුගා තියබෑ මීහුන් හදමුවේ فلولا إذا بلغت الحلقوم فه مروموغ وغتوغا كراهمي فران أيس نيوا هوليان إليجهند وأنتم حينئذ تنظرون أدي إهندو تيبا ميهن بلبلا تيبموه وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْكُمْ وَلَكِنْ لَا تُبْصِرُونَ أَدِي تِيَبَا مِيهُنَّ وُرَ إِمِيهَا إِبَهِي مَرْوَى مِيهَا غَاكَمْ بُدِي تِمَنْ رَسْكَلَانْغِ إِهِنِ كَمَكُ تِيَبَا مِيهُنَّكَ نُفِنِي فَلَوْلَا إِنْ كُنْتُمْ غَيْرَ مَدِينِينَ تَرْجِعُونَهَا إِنْ كُنْتُمْ صَادِقِينَ فَهَ تِيَبَا مِيهُنِّي عَمَلُتَكَ جَزَا نُلِبَيْنِ بَيَكُ كَمُغَا وَانَمَا تِيَبَا مِيهُنْ اِفُرَانَ أَمُرَا نُغَنَّنِي كِي وَگِنْ هَيَّ තියබෑ මීහුන්නේ තෙදුවරින් කමුගා වා නමේ فَأَمَّا إِنْ كَانَ مِنَ الْمُقَرَّبِينَ فَهَ ඒ මරුවි මීහා කුත්තං කුරව්වා ෆාවා මීහුන්ගේ තෙරෙයින් වා නම දන්නාෂේ فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّةُ نَعِيمٍ فَهَ
emihakan aramai tanavas vegemwa rizqai ni'matuge suwaruge hutte wa amma in kana min ashabil yamin adi emihaku kana faratuge mihunge tereinwa nama dannashe فَسَلَامٌ لَكَ مِنْ أَصْحَابِ الْيَمِينِ فَهَ أَمِيهَكَ أَنْغَوَانَتَ كَنَافَرَاتُگِ مِيهُنگِ كِبَيْن تِبَايَ سَلَامٌ هُٹَّ

දන්නවා නැත. එහෙන්නකුන් නූනේ හම කෂවරුන් තිමම්මෙන්ගේ ගාත ඉන්සාරු කුරව්වා රසූලකු වඩෑගත. දෙන් තිමම්මෙන් දොගු කුරීමුවේ අදි තිමම්මෙන් බුණීමුවේ අල්ලාහු එවවෙස් එච්චේ භාවයෙන් නුලවවයේ තියබේකලුන් බොඩුවෙගෙන්වා ෆුරෙදු මෙග්ගා මෙනුවී නුවමුවේ.